මාදමා මුලි කවුමුහි පහට්ටන් තිබී මිය දුගෙදරින්. මාදමා හරු මීහුනවවානී ඉගේ මියදුගෙදරින්. මාදමා එබ අන්නකං දන්නන් තිබී වෙස් මිය දුගෙදරින්. හාද බොඩුසි මායකේ උෆුලංගොති මියදුගෙදරින්.

0: DVFM නුවදි හේක මෙගහ
1: දාන්තකා බුලිපවි ටිකෑම රීත
2: ලවසා රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් DVFM ගේ මෙ හැන්ති
4: බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්ම් නු මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ව දෙනුමුග අබදුවස්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: නොදි එක මෙගහට් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: දිවෙහි එම්ගේ කුම්ම ගඩියරෙගේ ෆෙෂුම්වෙස් දිවෙහි අමිල්ල රාගගේ ලවේකුම්.

0: බෑමිහුන් අලුකං කරා තකච්චක තිමං කලේග ෆානු අලුකමෙන් නුකරබමෙ
1: ولا أنتم عابدون ما أعبد
0: أديتي من كليك فان ألوكم كربا حق وانت الله ألوكم كرا بيوكم غاوست يباميهن ومه
1: ولا أنا عابد ما عبدتم
0: أديتي باميهن ألوكم كلا تكتش අලුකම් කරා මීහව කම්ගා තිමං කලේග ෆාන් වමෙ
1: වල අන්තුම් ආබිදුන මා අබ්ද
0: අදි තිමං කලේග ෆාන් අලුකම් කරව්ව හක් වන්ත අල්ලාහ අලුකම් කරා බයව කම්ගා වෙස්තිය බෑ මීහන් වමෙ
1: ලකුම් දීනුකුම් වලියදීන්
0: තිබෑමිහුන්න තිබෑමිහුන්ගේ දීන අදි තිමං කලේගේ ෆාන තිමං කලේගේ ෆානගේ දීන
2: දිවෙහෙස්සම් දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්

0: හිතුගෙ එම්මෙ ෆුම් මිනුම් දුදුම් බොනෙතෙ නේගෙ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයෙ එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමතේ ජහමේ සනා කිසිනාරු
3: කලා හුදුන් සිපවිකින්දා හික්කෑම් වාහකත අසරුකත රාකුතකායකු

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතේ නේගේ එතම් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවකින්දා හිග්ගෑම් වාහකත අසරුකත රාගුත කායකු

0: හිතුගේ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේශ කරන් දෙකතුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම් වාහකත අසරුකත රාකුතකායකු

0: අමෙරිකන් 96.1 මෙගාහර්ට්ස් දිවයි FM.
1: දිවයි FM 96.1 මෙගාහර්ට්ස්. දිවෙහිඟ මොනිෆු FM වැදිනුමුග අබදුවස්.

0: මිදෙන් වරන් හිතාම්වැරි ලෝබීගේ හාදත බයන් කොල්දිය මොන්නනි මේ හාදත් මෙති මුලින් බදජයෆේ දුනියේග තිමන්නය මෙති ගොච්චක දිමාෆේ එගොච්ත දිමාව මි දිමාවී හරගේ හිතා තිය හිතා ගුණීම එ ලෝබින් ආදාවගෙන් දෙන් දිමාවි කමකෙ එම එ කමකී කොබයකන් දෙෙන් පහතු කඩිතකු ඔු ිලාන කෝ ලබාපුරේ.
1: මවට තප්සිලක දාකන්න නැතිම වර මේ සරිහකොන් එබේගේ හාලතු බද වෙච්ජක හිතා හිතා ගුලිජ්ජක ලෝබේ ආලා වෙච්ජක ඒ එහිසාම අධිමේගෙන දෙම් වාගුවෙන් ගැන කඩ කියාද.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාජා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: එම්ම ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්ම තාසා

0: موديها كم ميجا هرتز تبقى هي FM.
1: كم ميدوي بكي تفاتي حساسي كم مي حساسي كفاتوكا اتنهاس كولتك فروي فاوي
2: ලොයිපා උඵලා හයාතුගේ උජාලාකං හුදුකුලෑගේ සාෆුයි බාර ඇත්තකුන්
1: එකනවරිකමා වකිෆමුගේ ෆුන් අසර් කළුකුලෑගේ අසරුකද ඉබාර ඇත්තකුන්

0: DVFM නුවදි හේක මෙගහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීතවවසසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් DVFM ගේ මේ හැන්ඩ් ෆයිල් ලවත කොමස් පෙරික
2: දුගොන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්ම් වැදේ නුමුග අබදුවස්
4: රීත් අපතු වෙස් රීත්

0: DVFM නුවදි හේකෙන් මෙබහස්
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවතසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේකෙන් මෙගස් DVFM ගේ මේ හැන්ඩ් ෆයිල් ලවත කොමස් පෙරේ
2: දෙගොන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්ම් දෙනුමුග අබදුවස්
4: ලෝබි ලෝබි